0: ವೇಹಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.livefm.lk.
1: Live FM.

0: Celeste.
1: ලව ලංකාව වෙලාවෙන් පාන්දර පහයි. හතලිහයි.
2: Live FM.

0: Nono Rutina Giritmaya Live FM.
1: Livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: LiveFM.lk

0: වෙන සින්දු අහන අතරේ හිත සන සන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. තිකොබඳු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනක ශ්‍රවණය කට අපට අතින් දැනුමු. අජය හා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

రుహునట రాజరాటట శంకడగలట www.livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන

ඉවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

0: Live FM .lk
1: LiveFM.lk Raja Sangha Bo

రుహునట రజరటట శంకడగలట www.livefm.lk

0: ನಿವರ್ಣ www.liveFM.lk.
1: LiveFM.lk.

Ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk.

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveifm.lk.
1: Live FM.

0: ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

0: හතලි
1: නැට වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණන

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලික් කරලා ක්ලික්ලියෝ විසමනෝ හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM.

0: වෙලාවදයාටයි ලංකාවේ වෙලාවෙන්
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ඔස්කා වෙලාවෙන් හරියට මොදේ 8යි.
1: විසයි. ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා ලයිව් FM.
2: Live FM.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් WIM එකට SMS එක කරන්න. Click you සින්දු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk.

రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

වහන්සේ මගේ විශ්වාසයයි. ඔබ වහන්සේ කිෂයි ඔබසේ ආලයි ඔබ වහන්සේ අක්දුණුවයි. මගේ ගීත ඔබ වහන්සේට පූජෝපහාරයක් වේ.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.ifm.lk
1: Live FM.LK

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.iwfm.lk

రుహునట రాజరాటట సింకడగలట www.liveFM.lk

Live. FM.

0: www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් සරන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිකට ලක් ලස්කුටියෝ සනැඳු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියුණින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ

0: Yeah, I'm not in the
1: Live FM.lk.

මහරගමට හෝමාගමට ගොඩගමට www.

0: liveFM.lk.
1: liveFM.lk.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.live.sekhin.secret.silekkana Classic Radio දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන Classic Radio Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM තරවගේ තවබකස් රොල පිට ස්තුදෙනුමු අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

දිවුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අප පත් දෙමු. අනුචය හවනිම ඔබ ඕමසුන් Live FM එකට කර සිටිනයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: LiveFM.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේ ඕනෑම Live FM ස්විච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට

ரேஸ் நிவன ரித்மய www.liveifm.lk. Live FM.

ශ්‍රී ලාංකේය රිද්මය විශ්වයේ සිසාරා Live FM.

දියුලපිට පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.ifm.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් ඇස්ක්‍රෝසිල කරන්න ලස්ක්‍රියෝ දෙස්මතුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම අවත් වෙබ්බඩවික්.

0: නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

විසයි. වෙහෙස නිවන රිද්මය www.livefm.lk.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Live FM.

0: ශ්‍රී ලාංකීය රිද්මය විශ්වයේ සිසාරා Live FM.
1: Live FM.

0: livefm.lk.
1: දැන් වෙලාව දවල් එකයි. ලංකාවේ අපේ වෙලාව.
2: මහරගමට, හෝමාගමට, ගොඩගමට www.ifm.lk

மகரகமட. ஹோமாகமட. குடகமட. www.

0: IVFM Total K.
1: LiveFM.lk.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් දෙස්නතුන් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් කොස් Stage, bro.

ಮಹರಗಮಠ. ಹೋಮಗಮಠ ಗುಡಗಮಠ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಬ್ಲ್ಯೂ ಡಾಟ್

0: livefm.lk.
1: livefm.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගබ්බුවෙන් අපි ඔබට අතින් දෙමු. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ප්‍රවාහන විශේෂණයක් අපි ඔබ තුනු අන්තර්ජාල හරවණය කිරීම ඔබ කිව්වේ ඔන්නම සෝකි Live FM ක්‍රීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk. Okay.

www.gudagamata.com

0: දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න දැන් වෙලාව ලංකා වෙලාවෙන් දවල් දෙකයි විසි එකයි.
1: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.

రుహునట రాజరాటట శంకడగలట www.liveFM.lk

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: LiveFM.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk

LiveFM.lk. Lankawi Dengvilav Avasutunai.

0: සමයක් මහරගමට හෝමාගමට ගොඩගමට www.livefm.lk
1: livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.

0: විසයි. www.livefm.lk හිත පිනවන රස
1: Live FM.

0: livefm.lk
1: Lanki Ridmaya Vishwesisara Live FM

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

නැටවෙන සිින්දු අහන් අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.lifestyle.classic.lesrio දිනු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

0: Sri Lanka Rhythmia Vishwa Sisara Live FM
1: Live FM.lk

සවස 4යි ලංකාවේ දැන් වෙලාව. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM ප්‍රහම තත්ත්වයක කරව හැකියට සතින් දැන්දෙම අන්තර්ජාලය කිරීමට ඔබ කල්පේ IM search කිපයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

මහරගමට හෝමාගමට ගොඩගමට www.mahargamata.com

0: iwfm.lk.
1: දැන් වෙලාව සවස 4:00.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: පසලාව සවස හතරයි. හතලිහයි.
1: livefm.lk

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

20. ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

ලංකාවේ දැන් වෙලාව සවස 6යි. www.livefm.lk හිත පිනව

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iwfm.lk

ඒ හිටියත් මේ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති. www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

దేవుల పిటియట, కంబురు పిటియట, నావల పిటియట, కల్ పిటియట. www.com

LiveFM.lk LiveFM.lk

දියුල පිටියට. අඹුරු පිටියට. නාවල පිටියට. කල් පිටියට. www.com

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේ වෙබ් අවස්ථාවක අපියට සතුන් දෙන්න. උතල හරහා ශ්‍රවණය කිරීමට ඔකතේ ඔබගේ Live FM search කිරීම පමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දිවඳුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

මහරගමට හෝමාගමට ගොඩගමට www.

0: iwfm.lk අපිවහගෙන ඉන්න වෙලාව දැන් ලංකාවේ වෙලාවෙන් රාත්‍රී 8යි.
1: 5 FM

రుహునట రజరటట సింకడగలట www.liveFM.lk

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

Ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. ක්ලාසික් රේඩියෝ දෙසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ

ruhunata. Rajaratata. Sinkadagalata. www.livefm.lk.

0: අගක වගේ දැන් අපි වහන වෙලා අව රාත්‍රී 9:00 ලංකාවේ වෙලාවෙන්
1: live

රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: حطلي هاي.
1: මහර ගමට හෝමා ගමට ගොඩ ගමට www.homa.org

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති

0: Candyman.
1: Oh. Oh. Oh. Patrick.
2: வேகேசன் நிவர்ண ரித்மய www.

ආදරය කරන නිරතුරුවම ඔබලඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM සර්ච් කිරීම පමණයි. මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් සීඩියුල කරන්න. ක්ලැසික් රේඩියෝ දෙසමන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලැසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක්

LiveFM. LK.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් උත්

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

0: ವೇಯಸ್ಸ ನಿವರ್ಣ ಹೃದ್ಮಯ www.liveFM.lk.
1: Live FM.

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: Live FM.lk.

రుహునట రజరటట సింకడగలట www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි ඔබ ස්තුති දෙමු. තොලේ හරහා ශ්‍රවණය කරත් ඔබ Live FM යන ටක සර්ච් කිරීම පයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති ගී රිද්මය

0: காய் விழா என் பாந்தரே காய். ஹத்தலிஸ் ஏகாய்
1: live fm.lk.

0: නැටවෙන සින්දු අහන්න අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කර ලැහැකි.
1: Live FM

විලව් පන්දර දෙකයි ලංකාවේ වෙලාවෙන්. එහෙ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.

Mamamatina na Girit Maya Live FM. Live. FM.

0: වෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක් කරන්න. වීඩියෝ විසඳුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් කොසේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

ලංකාවෙන් පාන්දර 3යි. www.livefm.lk හිත පිනවන

0: අවෙන් දැන් වෙලාව පාන්දර 3යි.
1: විසයි
2: live f fm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.

மார்கமட்ட ஹோமாகமட்ட குடகமட்ட www.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රේමිට ඔකට නැලරින් නුතිත්‍ර ස්මයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: 鳩に。
1: ルフナタ、ラジャラタタ、センカダガラタ。www.livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කළ යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවත

0: Tinagi Ritmaya.
1: Live FM.